0: කාර්යකාරී කොමිෂන් කොන්දේසි කාර්යකම් BBC හතේ බලස ලුගල්කසම් BBC හතේ බලව කාර්යකම් අනිත් නොබතේ ස්වතන්ත්‍ර බෙදීම ප්‍රසංසල් ඒ කුරන්නව ප්‍රධාන චේතක FM ස්ටේෂන් වලට සුමසකින්ස අප කොමිෂන් අසන්න තුලන් සාර්ථකව ලක්ෂ්‍ය කරගෙන තොරණය අද දෙකේ දේශපාලන විශේෂ සුරක්ෂා යෝජනා කාර්යන්වයන වලට අයිතිසක් යෝජනා සර්ව සාධාරණ සුරක්ෂා ඔපිකික් ප්‍රතිස්ථාපක සුරක්ෂා තථා සර්ව සුරක්ෂා ලගාන විශේෂයේ ප්‍රාථමිකව ලක්ෂ්‍ය විශේෂ සම්බන්ධකම හැබැයි කේන්ද්‍රීය ප්‍රවේශ ප්‍රවක්තා අභිනායන් කාෆේලයි ටෙලිෆෝන් සම්පර්කයෙන් සුරම යස්පර්ශක විශේෂ සුරක්ෂා යෝජනා මා විගත කොටනම කීක ස්ථානය තථා සර්ව විශේෂ සමිතිය කසම් අදර සුරේකසම්
1: ඒ කියන්නේ මේක පොරලෙන් ගමොත් තියෙන ඉච්චා